කුන්නේ හමකශවරුම් තිමන් රස්කලාංග තියබෑ මීහුන් හෙද්දිවි ෆිරහෙනකායි අංහෙනෙක්ගෙ කිබයින්නේ. එබහි ආදම්ගෙ ෆානායි හව්වාගෙ ෆානුගෙ කිබෙන්නේ. අදි තිමන් රස්කලාංගෙ තියබෑ මීහුන් තෆාතු කවුමු තකශායි පබීලා තකල්ලෙව්වී තියබෑ මීහුන් එබ්බයකු අනෙබ්බයක තාරෆුමට්ටකෙ. හමකශවරුම් අල්ලාහ්ගෙ හදරතුග තියබෑ මීහුන් කුරෙ එම්මෙ මෑකම් බොඩි තියබෑ මීහුන් කුරෙ එම්මෙ තක්වාවෙරු මීහායි. හම කශවරුම් අල්ලාහී මොලත් දෙනවඩිගම්වා හබීරුවන්ත රස්කලාන්ගේ.

0: ඉංජ
1: අදිතිමන් රස්කලාගේ බිම් ෆතුරුවා ඒ බිමුගා සාබිත් වෙගින්වා ෆරුබදත ලැබීමේ අදි ඒ බිමුගා හිං උෆා කුරුවනිවි හොරිහා බාවතිගේ ගස්වැළුවීමේ

0: අදි තිමන් රස්කලාන්ගේ උඩුම් බරකෑතරි ෆෙන වෙස්සවීම. අදි එයින් බගීචාතකායි කඩා රක්කා කොරවේ ගොවාමුගේ ඔට්ටරු ෆෙළුවීම.
1: والنخل باسقات لها طلع نضيد
0: ادي ماتيمچن هوري ايتن نوكمفاوا ديغو كادورو رتو ويسفلو ويمه

ඒ ස්වර්ගේගා එවරෙන්න එවරෙන් එදේහා කමෙබ්වේ අධි තිමන් රස්කලාන්ගේ හදරතුගා ඉතුරු නියමත්තක් වෙස්වේ.

අමකශවරුන් තිමන් රස්කලාන්ගේ උඩුතකායි බිමායි එදෙමෙදුගා වාහා තකෙති හදුවහුගේ තෙරේගා හෙද්දවීමේ අදි තිමන් රස්කලාන්ගේ වරුබලිකමෙල් ලිබිවොඩියෙන් නුගන්නවයේ.

0: මීහුන්ගේ ආජාබ්ගේ රහ ලිබගන්නාශ. මී දුනිය මතිීග තියබෑ මීහුන් අවසුන් එදි උළුණු අජාබේ.
1: ඉන්නල් මුත්තකීන ෆී ජන්නාතින් වයූන්.
0: හැම කශවරුම් තක්වාවරින් වනී ස්වර්ගතකායි ෆෙන් ආරුතවගේ නියමතු වේ.

0: මන් රස්කලාගේ කුලදුම් වන්තකමුන් උඩු හැදවීමේ අධි හැමකශවනු තිමන් රස්කලාගේ තනවස් කුරවුම කුලදුම් වන්ත රස්කලාගේ
1: والأرض فرشناها فنعم الماهدون
0: أديتي من رسكلانگ بينگنو فتورو ويمه فاه تمچگه گوتگا بينگنو فتورو وي رسكلانگ ملوكماي

0: කිබයකුන් තිමන් රස්කලාන්ගේ රිසකක එදිවොඩියෙන් නුගන්නවමේ. අදි කාන් දිනමකක් වෙස් එදිවොඩියෙන් නුගන්නවමේ.
1: إِنَّ اللَّهَ هُوَ الرَّزَّاقُ ذُو الْقُوَّةِ الْمَتِينُ
0: حَمَكَشْوَرُمْ اللَّهِ رِزْقُ دِبَّا بَارُ وَرِوَنْتَ غَدَفَدَ وَنْتَ رَسْخَلَانْجِهِ

0: ඛණ්ඩායි මිහුරිහාතකෙති ගන්දෙව්වා වහයි කරවමි.
1: ඉන්න අදාබ රබ්බික ලවාකි.
2: හමකශවරුන් කලේගෙ ෆානුගෙ වෙරි රස්කලාගෙ අජාබකී අන්නානෙ එච්චකං කශවරෙ.
1: මලහු මින් දාෆි.
2: ඒ අජාබු එවරෙන්ගෙ කිබෙන් දුරුකොද්දේනේ එවෙස් ෆරාතෙන් වේ.
1: يوم تمور السماء مورا.
0: اي උඩු වරක් ගදය ගුඩාගෙන් දාද්වහෙ.
1: وتسير الجبال سيرا.
2: আদি ফারুবদতং হরিতনুন নেট্টি হিঙ্গা গন্নদ্বহে.

අධි අංගවා නෙතෙ තියබෑ මීහුන් කොංගුලුණු කන්තවගේ සබමු අරාමු ලිබෙනවි ගොතුගා තියබෑ මීහුන් කෑබය උලේශේ.

0: අධිති යබෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සෙවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ඵද තනවස්කං හුරි සුවරුගය තියබෑමීහුන් අවස් විගන්නාශෙ ඒ සුවරුගේ තයියාරු කරවවාෆා වනී තකුවා වෙරින්නශෙ
1: සාලිහුන්ගේ පකීචා.

ملائکتو. ආරසවි මලායිකතුන් මි ප්‍රෝග්‍රෑම් ප්‍රෝග්‍රෑම් ගාමි ගෙනස්තනි මතිවර වෙගෙන් වා මලායිකතුන් අදී මලකූති ආලම් මි ෆොතු ගාහිමිනේ මාලුමාත් මි ෆොයි දිවෙහි බා තර්ජමා කරපි ડોક્ટર ඉක්‍රාම් අබ්දුස් සත්තාර් මි ડોક્ટર උමර් සුලේමාන් අලාෂ්කර් ආරපි බහුන් ලිය වා ෆාවා ආලමුල් මලායිකතුල් අබ්‍රාර් මි ෆොතුගේ දිවෙහි තර්ජමා ෆොතු ගාහිමිනේ ආයතක හදිස් ද විදාල් වෙදෙපි අල්කාරි ෆිරාක් මොහමඩ් ෆුල්

නේ හමකෂවරුන් තිමන් රස්කලාංග තියබෑ මීහුන් හෙද්දිවි සිරහෙනකායි අංහනෙක්ගෙ කිබයින්නේ එබහි ආදම්ගෙ ෆානායි හව්වාගෙ ෆානුග කිබෙන්නේ අදි තිමන් රස්කලාංග තියබෑ මීහුන් තෆාතු කවුමු තකෂායි පබීලා තකල්ලෙද්වී තියබෑ මීහුන් එබ්බයකු අනෙබ්බයක තාරෆු මට්ටකේ හමකෂවරුන් අල්ලාහ්ගෙ හضرتුග තියබෑ මීහුන් කුරේ එම්මෙ මෑකම් බොඩි තියබෑ මීහුන් කුරේ එම්මෙ තක්වාවෙරු මීහායි හමකෂවරුන් අල්ලාහී මොළ දෙනවඩිගම්වා හබීරුවන්ත රස්කලාංගේ.

බෑ මීහුන් ඊමානෙන් නුවමෙ එහෙනෙක්කමක් තිමම්මෙන් කියමම් වෙජ්ජයී මොයේ බුනාශ තිය බෑ මීහුන්ගේ හිත්තවගේ තෙරය ඊමාංකමෙන් අදි නුවදෙතෙ අදි තිය බෑ මීහුන් අල්ලෝහෂායි එකලාන්ගේ රසූලාය කියමම් වානම තිය බෑ මීහුන්ගේ අමල්තකුම් එබහී ඒගේ සවාබුම් තිය බෑ මීහුන්නක එවවෙස් එච්චෙන් උ්ෙන් නුකරවාහුන්ටෙ හම කශවරුම් අල්ලෝහී ගින ගිනෙන් ෆාෆ ෆුස්සවා රහීම් වන්ත රස්කලාන්ගේ

කම කලේග ෆානං එවරෙන් කලගොවති කලේග ෆාන විදාල් වාශ් තියබෑ මීහුන් ඉස්ලාම් වී කමට්ටක තිමං කලේග ෆානත් තියබෑ මීහුන් කල නුගවාශෙ අධි කියෙද්ද තියබෑ මීහුන්නන් ඊමාංකම මගු දෙක්කෙවි කමට්ටකා අල්له තියබෑ මීහුන්ගේ මච්ච ධර්ම වන්තවය වොඩිගෙන් වේ එයි තියබෑ මීහුන් තෙදවරින් කම්ගා වානමේ.

අධිකියත් ඉන්දාර කුරව්වා බේකලක් එවරෙන්ගෙ තෙරෙන් එවරෙන්ගෙ ගාත වඩාගෙන් කමට්ටක එවරෙන් හයරාම් වූේ ෆහෙ කාෆිරුම් බුණුවේ මී අජාබ් වාෆදකමකේ.

අධිකියෙත්ත එවරෙන්ගේ ගාත හක්පු ඇහිඳු එවරෙන් එ දොවකුරුවේ සහ එවරෙන් වනී හම ජෙහමෙන්න්නෙන් හාලත ගෙතරේගේ.

අධිතිමන් රස්කලාගේ බිම් පතුරුවා ඒ බිමුගා සාභිත් විගින්වා ෆරුබදත ලැබවීම අධි ඒ බිමුගා හිංඋපා කුරුවනිවි හොරිහා භාවතිගේ ගස්වැලුවීම.

එකලාගේ වහී කුරබානෙති තිමන් රස්කලාගේ හදරතුගා තියබෑ මීහුන් දෙබස්වේ අරාරු නුවාශ හමකශවරුන් තිමන් රස්කලාගේ තියබෑ මීහුන්නම් අජාබගේ වායිද්වනී ඉස්කුරබ්වාෆෙයි.

ඒ ස්වර්ගේගා එවරෙන්න එවරෙන් එදේහා කමෙබ්වේ අධිතිමන් රස්කලාන්ගේ හදරතුගා ඉතුරු නියමත්තක් වෙස්වේ.

0: කිබයකුන් තිමන් රස්කලාන්ගේ රිසකොක එදිවොඩියෙන් නුගන්නවමේ. අදි කාන් දිනමකක් වෙස් එදිවොඩියෙන් නුගන්නවමේ.
1: إِنَّ اللَّهَ هُوَ الرَّزَّاقُ ذُو الْقُوَّةِ الْمَتِينُ
0: حَمَكَشْوَرُمْ اللَّهِ رِزْقُ دِبَّا بَارُ وِرِ وَنْتَ غَدَفَدَ وَنْتَ رَسْخَلَانْجِهِ

අදි අංගවා නෙතෙ තියබෑ මීහුන් කොංගුලුණු කන්තවගේ සබමු අරාමු ලිබෙනවි ගොතුගා තියබෑ මීහුන් කෑබය උලේශේ.

0: මේ ප්‍රෝග්‍රෑම් කා මිගෙනස්තිනි නමාදා බෙහෙ මොහා ලොරැත මේ ෆොතුගවාලි උන්ත හුෂාලාදිනි අලුස්තාස් හුසෙන් රුෂ්දි
1: අඩවසෝන් තියගින්දවනි තිය බේෆලුන්ගේ දීනි මුර්ෂිද්
0: දීනුගේ අඩු දීනුගේ

0: ප්‍රෝග්‍රම් ගේ කෝස්පොන්සර් කි ෆයිපේ
1: ආමුගත ගාන්න කි වරන් හඳාන්න තෙමිහෙ බය දොස්තු ඛාන් අනේ බය දොස්තු ෆොනුවන්ජේ මෙල්ත ෆොනුවන් බර්ත්ඩේ සේ හඳාන් කුරන් අදි මා හුඳගු කමෙ එකමුකු බිල්ත දක්කන්ත දුව හකුස් හඳාන් නුන තේනේ කරන්ට් බිල් ෆෙම් බිල් ෆෝන් බිලකස් දහෙන්නු වාන හඳාම් වෙස්සුරේ වගුතුන් වගුත ෆයිපේ මෙදුරිකු ෆෑසාවෙස් ට්‍රාන්ස්ෆර් කුරවේ ක්‍යාගෙන් බිල් කණ්ඩාලා ෆා පේමන්ට් රික්වෙස්ට් වෙස් ෆොනුවේ සාරි දෝ ගේම් එක රීචාර්ජ් වෙ සම ෆයිපේන් unlimited reload adirastas kasa ge huri ha muamalaate fahi pe meduriko fahi pe wara fahi aamugote gahanne ki warang handaanne te mihe bay dostu khaan ane bay dostu fonuwanje melta fonuwan birthday sei handaan kurang adi maa undogu kame ekamuko bill ta dakkanta duwa hakwe handaan nu teene current bill fem bill phone bill kas dahinnu waane handaam wesure wagutum waguta fahi pe meduriko fyaasaves transfer kurave ಕ್ಯಾಗೆನ್ ಬಿಲ್ ಕಂಡಾಲಾ ಫಾ ಪೇಮೆಂಟ್ ರಿಕ್ವೆಸ್ಟ್ ವಿಸ್ ಫೋನುವೆ ಸಾರಿ ದೋ ಗೇಮಿಂಗ್ ಗೆ ರೀಚಾರ್ಜ್ ವಿಸ್ ಸಮ ಫಹಿ ಪೇಯಿಂಗ್ ಅನ್ಲಿಮಿಟೆಡ್ ರೀಲೋಡ್ ಅದಿರಾಸ್ಟಸ್ ಕ್ಯಾಸಾಗೆ ಹುರಿಹಾ ಮುಆಮಲಾತೆ ಫಹಿ ಪೇ ಮೆದುರಿಕೋ ಫಹಿ ಪೇ ವರ

ආරසවි මලායිකතුන් මි ප්‍රෝග්‍රම් ප්‍රෝග්‍රම් ගාමි ගෙනස්තනී මතිවර වෙගෙන් වා මලායිකතුන් අදී මලකූති ආලම් මි ෆොතු ගාහිමිනේ මාලුමත් මි ෆොයි දිවෙහි බා තර්ජමා කරපි ඩොක්ටර් ඉක්‍රාම් අබ්දුස්සත්තාර් මි ඩොක්ටර් උමර් සුලේමාන් අලාෂ්කර් ආරපි බහුන් ලිය වාෆාවා ආලමුල් මලායිකතුල් අබ්‍රාර් මි ෆොතුගේ දිවෙහි තර්ජමා ෆොතු ගාහිමිනේ ආයතක හදිස්ත විදාර් වෙදෙවි අල්කාරි ෆිරාක් මොහමද්

0: තියකමේ තිබන් කවනායකට නොවේනෙ. දෙන් ගෙෆරුග බඩේරිකන් අබූ රබ්ෂානු හුසාය දීෆිය. දෙම්පේ හදීලු හුසායි නියාවම පහු මිනන්ගේ අබූ රබ්ෂානු ගෙෆරුග තල්දනිපුරු රාහමක කොසය විික්කාපිය අදි කොසයු අමිද ෆලක් එනායක් එත ජමදකා එත ෆේරාමකා දෙබැෆියේ. එකම හුසාාතුවන් හෑගේ දෙන්තිබියා මිහු මිකමයි. දෙකළු ඉරිවිගෙන් පුුවේ ගුරේශවන්හගේ මිහුන්නයි කිනාරතුවන්හගේ එමෙන් උසයු ගාන වාාගිදිල්වන් එබිගෙන් පුුවේ. දෙන්ෆෑ මිබෑ මිහු හුසාාතුවන්හගේ මිහුණ නසේහිදී හරම්ගේ තෙරේගා අරාරුම් බීම මෑරස්කලයාන්ගේ කෝපා ලබාපානය කමටයි ජර්හම වන්හගේ මිහුන් මෙ හරම්පුරුගේ තෙරේගා අනියා විරුව ගැහිද මිහුණ කංහි මක් හඳන් කලෝම ගොවා සුල්හන් නොවිගෙන් ගොස් එය හරුගේ මිනාගේ තිින්දෝගා දෙබෑ මිහු වෙදුගා වරබොඩු හඟුරාම හිඟ දෙබෑ මිහුණ මේ නොක්සෝම මොමපහු අනික්කා සුල්හවමක් ගොයාගින් මිදබෑ මිහුන් එබ්බස් වී මී දෙතින් වංහයන් කුර වංහයගේ තෙරේ නොවා අර්බීන් කුර බොඩකු මෙදිවෙරිකුන් එමීහකු බුණිගොත්තක දෙබෑ මිහුන් සුල්හවමතේ දෙ මිදබෑ මිහුන් එබ්වගින් යාමුරුබුන් ආෆුගේ ගාතන් හිඟ ජව්වේ මිනායකී වරන් අමුරුන් දුවසිපාහුරි බුද්ධි වෙරියකේ ෆාලි බලා ධාතුගේ මීහිමේ මිමිහා බුණෙෆියේතිය දෙබෑ මිහුන් කුරේ හුරිහා බොඩුන් මාදම ගෙෆුරුදුරන් එබිතිබේරේ දෙම්මි එම්මෙන් එබ්බෙගෙන් තිබ්බා යාමුරු බුණු ආෆු වදිගෙන් ඇස් එම්මෙන්ගේ බෙදුගා කොළන් හුරිපා ගොවාලියේ ඒ මිස්ත කුන්නේවෙතිය බෑ මිහුන් මිතාගේ මෑක්කමයි හුරේ වාම්ෆෙරි අරාරුම්ගා කතුලුවේ දියහා මිහුන්ගේ මරුගේ දියතක් අහරින්ගේ මිහිර දෙපෑතිය දසල්ලා මුගුරා සුන්නාපති කොළ නෙත්තාල ඇපීමේ ඒන් දියක දවායෙන් උපදාන් කුලදාන මිහ කුරිවීයා නිකන් තෙදුවේ බලාරේ දෙන් හම එකක් වෙස් නොතෙදුවේ දෙන් ඉරුකොළක හොරිපා ගොවාලියේ අලා දන්නාහේ මක්කායායි ගෙෆුලුගේ වෙරිකන් ගොතුන් අවදාවගෙන් මනී ඒද ෆෙන්න කුසයියටේ තියබෑ මිහුන් එම්මෙන්ගේ වලියෙන් අහුරෙන් ඒ කුසයිය වෙරිකන් දීෆීමේ තියබෑ මිහුන් ඒනාය කියමන් ගන්නාටේ මිගොතුන් හොසාාතුවන් හෑගේ මිහුන්ගේ කිවෑන් වෙරිකන් නෙගෙවි ගුරේෂුන් හෑගේ මිහුන වෙරිකන් දිවිජ්ජේ හොසාාතුවන් හෑගේ මිහුන වෙරිකන් අයි ජර්හම වංහාගේ මිහුන්ගේ කිවෑන් නෙවි ජර්හම වංහාගේ මිහුන මක්කාගේ වෙරිකන් ජිබුණු ගොතකී ඉස්මායිල් ගිෆානු කෑන බෙල්ලෑ ගති مضاد بن عمرو الجرحمي الاكبر ميناغ دركم لكاي ايكدي غفانو گ ايمها بيفلون گ ماكم دكي ميبيكم دكي ديمف اسماعيل غفانو اوهارو ما ف وريكم گ هن نيوي ايكدي غفانو گ دركم نابيت غفانو ميكدي غفانو اوهارو مون ميكدي غفانو گ مافرو كافا مضاد بن عمرو وريكم اتلاگم فيه ديمف اسماعيل غفانو گ دركم گ بيكلون ايبيكلون گ كافا يا مافرو گ بودو بيبي ناي ارارو نومتا මක්කාගේ තෙරේගා දෙකොළු වෙරිකන් හිඟුමී බොඩු නොබෑකමේ වේ නිකන් දූකොල්ල බෑගෙන් තිබ ඇපුුවේ මි ජරහම වංහාගේ මිහුන් එවේ කරන කමේ හිතතේ අදුලු ඉන්සෝෆ් ගායම් කුරෙම්මය දෙන් සමාන්ත දිගුම ෆහු බෑ මිහුන් මක්කාගේ තෙරේගා දෙකොළු වෙරිවේ බේරුම් අරා මිහුනන් අනියාකො මිහුන්ගේ මොදා ෆේරි ගෙෆුරුගේ මොදාත කෑවලෙන් පරඇපුුවේ දෙන්ෆයි ඉස්මායිල් ගිෆානුගේ දරිකොළුන් හුසාාතු වංහාගේ මිහුන් වෙරිවේ ජරහම වංහාගේ මිහුනයි හඟුරාම කොක්ගෙන් නම වෙස් මක්කායින් බේරුකොල්ලුම කස්තු කොක්ගෙන් තිබිරේ මෑරුස් කෙලයාගේ ජරහම වංහාගේ මිහුන් වච්චන් නේපතුන් ලේෆේපුන්ගේ රෝගාය ෆොනු බෑගින් එත ගින බයක හජාකු හිඟාජ්ජේ දෙන්ති මිස්කොල් ජරහම වංහාගේ එම්මෙ ෆහ වෙල්කම් ගා හුරි අම්රු බුන් හාරිස් මීනායා එකවා යමන් කරිය ෆෑබෑගේ හිඟජ්ජේවේ මිදිය මගමතීගා අම්රුබුන හාදිස් කී හිතාමෑගේ ලෙමෙන් අදි අදද්දාන්දිින් අරබීන්ගේ දූමතිීගා මශූරුවගෙන් බේ එළමකී කල්ලම් යකුම් බෑනල් හජූනි ඉල සොෆා අනීසුම් වලම් යස්මුර් බිමක්කත සාමිරෝ වකුන්නා බුලාතල් බැයිතිමින් බාධි නාබිති නතූෆු බිදාකල් බැයිති වහේරු ظාහිරු බලා නහනු කුන්නා අහ්ලහු ෆා බාදන සුරූෆු ලයාලි වද්දුහූරුල් බවාතිරු දෙන්ෆෑ මි ජරහම වංහාගේ මිහුන් මක්කායෙන් ෆෑබෑගෙන් දීම ෆහුගා මක්කාගේ වෙරිකන් ඔති ඉහුබුනේ දිය ෆදෑන් හුසාාතු වංහාගේ මිහුන් නටේ මිබෑ මිහුන ෆව ඉහුබුනි ෆදෑන් ගුරේෂ් වංහාගේ මිහුන් කුරේ කොසොයිය වෙරිකන් දිවිජ්ජේ මිකදේ ගෆානුගේ මෑක්කමා ඉස්සෙත්තිරිකම් මුල හිජාස් කරෑගා ෆෙත්තිරි මශහූර් වෙජ්ජේ හජ්ජාජීන බෝෆෙන් දෙබුමා කාන් දෙබුමා ගෙෆුරුගේ බඩේරිකමා දාරු නදවාගේ වෙරිකමා දිදාගේ වෙරිකමා ගාෆිලා ගාෆිලාය වෙරින්දුමුගේ වෙරිකමා මි එම්මෙහාකත කොසොයියුගේ ඇප්පුරුගා වෙජ්ජේ بکری گفانو کہ ایم دہی دریکل کی عبد الدار کیوں دریکل نے عبد مناف کی ہگو دریکل نے میکما کو می گوسوی دنیا گا ہننو نکم میں عبد مناف کے مائکما عزت تریکم مڑی وکرا گا بڑوے مشہور ہوئے فتری جی گرے سنگا کی میوں کے گفانا فیاض من کیام پر افوے میکما تکا عبد منافائی عبد الدار کے درجہ ایور قربان وگین گوسوی کرے بھی کم کی کے گفانا ہوری ہوری ہا ویری کم عبد الدار دیبافیے ادی ودالو یہ اے دریفلائے داری فلای آهورینگه این خودین نای درج ایبر کرافی می امیون امیون گه امیلا مایکم کلیه گی ابر ماتی درج آگا بیس امیون کره میه کا گفلا بدی به فری کلیه گی خلو آدی نیمه گرایشون های گی باید کا دیده بندی به فری کلیه گی بندی دینیمه میه کا مکا گا فیم بوی فری کلیه گی دیم فیانکونه حج موسوم گا میست کونه کاندیم گه وریکی کلیه گی گرایشون های گی میه نگ کا مکای می دگا مشوره ایکو بودیه کروی فری کلیه گی گیه گه می باو گه مانه ای دار ندوا گه وریکی کلیه گی فهمی دارو ندواهی کی کنکمای میدوگا مشوراکو واقع دکا میهم ایبو ما بسویو هدیه ویگیا کیه نمیکه عمرن سالیس اهر نوا میه میهم ایگیا کن نواد دانه تیو دیم فهمی کن بسویو مهدیه ویگوتن ایناگ افام بیفرون آواهاره نیمیجام دانه آرار مکای دکل ویرکام نتی دیویت کن گافیه بسویو که بیفرون آواهاره ما فاو ایناگ بیفرون کره عبد مناف که دردر کلون عبد دارو دردر کلون که کی باید میکن کن نیکولای کتومان هی کفوه ای میباید میهم که قدرا عزت تریکام ماتی بیه کوری آرایگم با کمتر که ایگ دارد جد جایگ باید که ماتی گا بیکام که کن تن نبهت ماته عبد مناف که بیفرون کی هاشم که فانا مطلیبا عبد شمسای نافلایی میباید میهم میکمای میدگا واقع دکه ایبا سیبا بودو ترت کن خواند ولایگ نره گفرو گریوگا بهت تفا تیمام من کورا کمکای ابیتی بیکویی آمین خواند داره بنفوه دیم فای کره شونهای جماعت جماعت تو کتیم بودی بودی میون تنگس میون خواند لفوه یک فاوگان میباید میون کوران ولی کانتو گو واقع دکه ایبا سیبا کن خدافوه میباید میون که نمک خواند لی میون نکیم فریج میباید میون نکی فس قبیلای که بیکه ای عبد مناف که دارینا عبد العزا که فوی اسد که دارینا زهرت که دارینا مرت که فوی تام که دارینا فیهرو که فوی حارس که دارینا میه میکم میه هنگام عبد الدار که دارین نکم امیون نای ایبا وان تی بیکو هودا بلافا بلو ریکابیه که بکریه که لی علاقه نره گفرو گریو گا بات تافا گوای فوی میه تریان ابان آفا لیفی کم میه کی آهر مینگه بگی میهونه دیم فه مخزوم که دارین نه سهم که دارین نه جمعه که دارین نه کاو که فوی عدیو که دارین نه میبای میهون گاس مین لیم گلای فوی میبای میهون که نمک لیبو میهونه کیج دیم دبای میهون هتیاری فای که نکمه تی به واقع دکه می دبای میهون که بایکن نوا قبیلا قبیلا که مسکولی گاس دیم دگا هنگا واقع دکه صلحی مگی حجاجی نکاندی نوا قافلا قافلا ویرین دوم که ویری کما فینو که ویری کما عبد مناف که داری کلان قسمت گفلو که بندی ایری کما دیدای که ویری کما دارو ندوا که ویری کما می تین کن تا عبد دارو که داری کلان قسمت فهمی دارو ندوا که ویری کن امیهون که امتی گا اونمون گاس بوسویو که داری عبد العزا که اسدو که حزام که داری حکیمان عبد دارو که داری کل که میه کو راهم که ویکافیه می حکیم که زمان که اسلام دین آموزه بیت المالک اگه هری تن بیانم بگین الا که دینا را ویکافیه می ویکی دو عبد الله بن زبیر اینا یادی میه بیدارو بیه که بفهم که عزت تری کم فاسه ویکنی تای حکیم دنی بیه تقوای ری کنن این ایبس عزت تری کم ایبایت توی مارس کلیان که دست کم فلو گاندی بنامه آلگونو اگه جاهدیه زمانو که گتی راهم کرده آدم میویکی ایلکا دین آرسه تیابه کلمگه حاضر با تیابه کلم هکیکو می ایلکا می بهادنی مارس کلیان که ماوگا هنگرام کورا هنگرام ویرینگ مچره می دیویفارین منفع بولو افا عزتری کم بیفاری توی اللهم صل على محمد عبدك ورسولك النبي الأمي وعلى آل محمد وأزواجه وذريته كما صليت على إبراهيم وعلى آل إبراهيم إنك حميد مجيد
1: حسين صلاح الدين رحمه الله لأبا فوا كيرت رسول السيرة بدار ودبا

ඉන් හමකෂවරුන් මරුවෙෆාවා මීහුන් අලුන් දිරුවණී තිමන් රස්කලාංගේ අදි එවරෙන් ඉස්කොෆාවා අමලුතකයි එවරෙන්ගේ ෆහත් දූකොෆා දිය අසරුත තිමන් රස්කලාංගේ ලිව්වමේ අදි කොම්මේ කමෙම්මේ බයම් වෙගෙන්වා ෆොතෙග්ගා තිමන් රස්කලාංගේ හිමෙනුවීමේ

අංගවානෙතෙ තිබා සුවරුගේයක් වන්නාශේ ඒනා බුණානෙතෙ තිමන්ගේ වෙඩිරස් කලාන්ගේ තිමන්නාය ෆාෆ ෆුස්සවා මෑකුරව්වා ෆාවා මීහුන්ගේ තෙරෙයින් එකලාන්ගේ තිමන් ලෙව්විගොය තිමන්ගේ කවුමුගේ මීහුන් දන්නානෙ නම කිහා රඟලු හෙයියේ.

එවරෙන්ගෙ ඔකූබාතකී බිරුවරි එම්මෙ අඩෙක්කමුගා මෙනුවී නුවේ ෆහෙ එහාරුම් මරුවෙ හිමේෙන් වෙෆාවා බයකුකමුගා එවුරෙන් වූුවේ. يا حسرة على العباد

අදි එවරෙන් බුණාකමුගා විය. තිමම්මෙන් මරුවෙ වෙයියශායි කශිතකක වෙජ්ජෙහිඳු අලුන් දිරුමක ෆොනුවානේ බයකුකමුගා හම කශවරුන් තිමම්මෙන් වේ හෙයෙ. අවආබාඋනල් අව්වලූන් අදි තිමම්මෙන්ගේ ඉස්වෙදිය කාබෆයින් වෙස් හෙයේ.

නවා නැත එහෙන්නකුන් නූනෙ හම කශවරුන් තිමම්මෙන්ගේ ගාත ඉන්සාරු කුරව්වා රසූලකු වඩෑගත දෙන් තිමම්මෙන් දොගුකුරීමුවේ අදි තිමම්මෙන් බුණීමුවේ අල්ලාහු එවවෙස් එච්චේ භාවයෙන් නුලවවයි තියබේකලුන් බොඩුවෙගෙන්වා ෆුරෙදු මෙෙග්ගා මෙනුවී නුවමුවේ.

0: මේ ප්‍රෝග්‍රෑම් එක මිගෙනස්තිනි නමාතා බෙහෙ මොහාලොර ඇත මේ ෆොතුගවාලි උන්ත හුෂාලාදිනි අලුස්තාස් හුසෙන් රුෂ්දි
1: අඩුවස්සම උන්තියගෙන්දමනි තිය බේෆුලුන්ගේ දීනි මුර්ෂීද්
0: දීනුගේ අඩු දීනුගේ

الوزير المفخم الحاج عبد المجيد ديدي لنمدير كليكفان نجل المرحوم الأمير الحاج إبراهيم ديدي دتوينا كليكفان رئيس وزراء محل ديب مي كليكفان ديكو داگين مي كماي رسوا دينغ جبابس نممغ مچ ورن هفر ديبا إهي تيري وداگين نبيو فجزاه الله عن الديبيين خير الجزاء ودام ناديه معمورا بالرفاء والهناء وآياته مشكورة بألسنة المدح والثناء آمين وأسأل المولى جل وعلا أن يجعل عملي هذا خالصا لوجهه الكريم إنه أقرب قريب وأرحم رحيم ثم علم دين فهدان المرحوم العلامة السيد أحمد الزيني دحلان وكذي إغفان سيرة فتوافة وني كذي إغفان سيرة هدي وتاي سيرة علم جمعكم بيان كربون فقال رحمه الله وعنفع به ہجرائیں ہا ہای دوئی ستا ہیدی ابونا ہر میں بگم با مدینہ کے حرم فرگاتی من کلی اگفانوں کے دریوروں کے بیک میہوں کے مچک کتاب الشفا فی حقوق نبی المصطفی میفک یوا دین دماؤں کے محکموں دیوتائیں کے اہرین کے مچک درن دبا فی ہندو افتو کے برگینا شرح تب بیدینے مگو اسو آمین کے تنوز کربا فی ادی مواہبے کی افتائی افتو کے مچن العلامة الزرقانی حدی و شرحایا ادی منونس اتو رسول اللہ اگفانوں کے سیرت لیے گیم با کتن میں فتر رنگ رب بیدینے کے دماغ جیو ایک ترے گا ابن سیدی ناسی کے سیرتا ابن حشام کے سیرتا سیرت الشامیت کی افتا سیرت الحلبی آئے کی افتا میففے میففتہ کی مکمہ دگا حدیف آوا فتہ و ترین ام صحہ کم بڑوے گیم با ففتے مکم میوکن ہنگیر افففے ام اچھا اکلے گیم با باغتہ و ترین اترو اکلے گفان کے سیرتا اکلے گفان کے معجزائت تکا اکلے گفان کے بس پر تدکم مچہ دلیل کرا آد فووٹا رافانی وکانتت تکا خلاص کر ریویتی و گیم با مگر پرفتگا اکل من اہرنگی ہتگا ہنگا فی بہنی افففتگا اواغتہ بنی اتر گتگت تکرار و فتری دیگوے میکمائی نگلے اتر مسل تکای ایوی مسلنی وفے آئے کے بینن کنتو گا مچن اتر وگیم منی اکے اہرن نبنمے ایک مکمی زمان گا اولے ہکو تھی گینا میہنن افد تکی تھی فاہم کو ایک حقیقے تو مچن ہوتی بدا اتر وگیم ایک فانو گے سیارتائی سیوفل تکای اولو بھی گوکل تکا ہمتی گا حاضر کو گتمن اندگو ونیے ای ایک دیوکما ایت گتک تکرار و فتری گمبا کمٹ کے میکو گے سبب علم کیون نتمائی دو کو لیون امی ہن جہی دے ایرون امی ہن کے گاسو گا ایک دین تیب می ایمچ بلا وسنو نتی گوس ایکن تتا کی ما بڑے دن بے کلم کی کبا گا نونی نہن نا نے کم کا بدے می کیہ درکم ہئیے می نی اتر ایک دی گفان کے سیرت دین گتما ایک دی گفان کے معجزات تن ہوری نگ بلا وسنو می ایمان کم کے بار حاصل وے حسافم کے ایم میں بڑے تھی سبب تو اتری با کم کے ایک دی گفان اولو بھی گت کائی حال کول تکائی تیما کے ہت ی درمیان ابدائی ابد ار ارا ہننا نے فدائیں دس وے ہلا فا ومی کم میں اسلام کو میں مچم میں ہم کم میں لازم کم کے ایم فرت میں سیرت علم گا فتن ہد زہری امام بنویے اتر ایک دی گفان کرے بھی ہنگرام تکائی کھن ہنگے مگت دین گتم گا دنیا ای اخرت کے ہیو کن ہٹے مارس کے لانگ رسل دی سعود بن ابی وقاص اکڑے گفان کے بے فون قرآن کے سورے سورے کی وا دبا فدائیں اتر اکڑے گفان کرے بھی ہنگرام تو کے واہ کیا دبے اج ویدارے مہری تی با میہم کے کاب فائیں گے میک میں کمس ہندا نتی نکراتے دین فے اتر اکڑے گفان کے سیرت ننگ تم گا اکڑے گفان کے میک کما ای فری ہم کما اصحاب بے کلوں کے اتر کما بریش وں ہا کے میہم کے مول کما اہنی اہم بس عربین کی کبا گا ہری رنگڑ کما ای دسو من دانے ادی قرآن کے اتن اتن آیت کے معنی انگمائی اتر کے لگفان کے اتن اتن حدیث کے بیان بمائی دبینے میہا کنکمی ایمان کن گدام کے سبب تو تیرے انبا کن تکے ادی منونس ہمینی کن نوافدہ اتر کمائی برکایت ترکن سیرت کی مائی دس کلام گاوے فہمی علم فراغتم کے کوری گا عربین کے واقعہ قریش ونہا کے میہم کے واقعہ ان کھوڑا ممبر بیان کلام برکایت لبکتن اتر بگن وے میہنی ایم بس انگے چکی ہم اکل اگفان کے مائی کما اصحاب بے کلوں کی ترک میں عربی مروی بس اکل اگفان ٹکے العرب مورکوں کے گاتوں کا عربین کے میہوں بہر جن بنی بڑو جن با دبے کرتے اے ترین ابے کی ہلاک ویدی قوم تکی کی بائی کے اے ترے گا عاد باگا میہوں نائی سمود باگا میہوں بے ان ابے کی مہار میتی با عربی نے مبا میہوں دبے کب بہر جن بے ابے کی احسانی عربی نے مبا میہوں نکی یمن کریا اتاں گا وٹو وٹا گن ہوتی تنتاں گا وزم ویدی نے مبا میہوں گا نصب نوحوں گے فانوں گے سام گے فانوں گے داری کلوں گا ارفخشد گے داری کلوں گا عامر گے داری لختونا ہمیں افلتے
අනිබැකි අධනානීය අරබීන මෙබ ඇමිහුණක හිජාස් කරයා නැජිදු කරයා මිතන්තාන්ගේ වට වටයගෙන් බා සන්තන්ගේ වසම් වෙඩින්නේ මෙබ ඇමිහුගේ නස මෑරස් කරයාන් මිතුරු ඉබ්‍රාහිම් ගෙෆාන එකදේ ගෙෆානුගේ අම්බිකම්බලුන් හාජරුගේ කිවයන් ජිබොඩාගි ඉස්මායිල් ගෙෆානුගේ දරිකොළුන් අය අධනානාහමයන් උෆුලතිය අරබීන්ගේ ඉතුරුකම මිතුගා රිවාවගෙන් බා හදීස්ත වර ගිනවගින් වේ ඒතිරෙන් සෞද්බුන් අබි වග්ගාස් රිවාකුරිබි හදීස් වේ එකදී ගෙෆාන විදාළ වේ ඉතුරු රසූල්ලා ගෙෆානු ගරිහුගා දෙන්නේ වනේ සගීෆන් හාගේ මෙවැනි මීහා කතුදු වෙජේ ඉතුරු එකේ ගෙෆාන හදීස් කුරිබියේ මෑරස් කෙරයන් රහමතුන් එමීහා දුර්කුරබානතේ එමීහායි ගුරේෂන් හා මීහුන රුලියරා මිහිකේ ජාමිඅ සගීර විකුන් ෆතුගා රිවාගින් වේ ඉතුරු රසූල්ලා ගෙෆාන හදීස් කුරිබියේ ගුරේෂන් හාගේ මීහුන් නී මිස්තකුන් සුල්හ කුරබා බයිකේ එමීහුනා නුදා මිස්තකුන් සුල්හේ නුවානේ එයි කාතකితి ලොනා නුදා සුල්හ නුවාපදැනේ ගුරේෂන් හාගේ මීහුනී මෑරස් කෙනාගේ ખાસ කුරිබි බයිකේ එමීහුනායි හංගුරාමේ ෆතාගින් ෆි මීහාගේ මුදා ෆේරවේනේ එමීහුන නුබෑකමකන් හිට්ලා ෆි මීහා දුනියායි ආඛිරතුගා ගෙල්ලින් කුරබානතේ සෞද් බුන් අබි වග්ගාස් කිවෙන් දිවාගින් වේ ඉතුරුකේ ගෙෆාන හදීස් කුරිබියේ ගුරේෂන් හාගේ මීහුනන් ඉහානාතේ වෙගින් ෆි මීහා මෑරස් කෙනාගේ ඉහානාතේ කුරබානේ අබු තෝලිබ් ගෙෆානගේ දරිකම්බදුන් ඔම්මුහානීගේ කිවෙන් දිවාගින් වේ ඉතුරුකේ ගෙෆාන හදීස් කුරිබියේ මෑරස් කෙනාගේ ගුරේෂන් හාගේ මීහුන් හයිකම දෙවම මෑකර බෑවියේ ඒ හයිකමකී ඒගේ කුරීගා බයකු මීහුනන් එෆ්වහරා නුදෙව්වා හයිකමකේ අදි මීගේ ෆහුගා නුවෙස් දෙව්වානතේ එයි නබීකම් වනී එමිහුගේ තිරේගේ හදීෆාකම් වනී එමිහුගේ තිරේගේ ගෙෆුල්ගේ බණ්ඩේරිකම් වනී එමිහුගේ තිරේගේ හජ්ජාජීන ෆෙන්දිනු වනී එමිහුගේ තිරේගේ ෆීල් බාගා මීහුගේ මච්චන් එමිහුන නසුල දිබුණී අජාබ් ගතකුනේ එහෙම් බයකු මෑක්කදාන් ඉකිවියන් එක්කවන්තකවන් හෙකිවේ අලුකන් නුකුරා හැන් අහරකු එමිහුන් එකදාන් ඉකිවියන් එක්කවන්තකවන් හෙකිවේ අලුකන් කොප්පුවේ එමිහුනායි මෙදුවා ගුරවානුන් වකි සූරති බාවා ඒ සූරතුගා එහෙන් එවෙස් බයකුගේ වාහ කියන නැසේ ඒ සූරත කී දීලා ෆිග්‍රේෂන් මිය මේ හදීස් ෆුල්ගා මිනංගින උන් හයින් අහර කී ඉතු රසූල්ලා ඉෆාන් රසූල් කමාගින් ෆොනු වේ උන්තා කුරී කොල්ගේ හයින් අහර බය දිවායිගා දිහ අහර කම් ගාවේ ෆහේ කදේ ඉෆාන තබාව ඊමාන් බි බය කී ගුරේෂ් වන් හාගේ මීහුන් නැ ඒ මීහුන් එවන් හැම ඊමාන් වේ තිබි ගින මිස්ත කුංගේ උඳගුතක කෙක්කොග්ගින් ඉස්ලාම් දී මතීගා තිබ්බා හම එමීන් වෙතරේම ඉස්ලාම් වා මීහුන් ඉතුරුවමුන් ඉස්ලාම් දීනුගේ බාරු ගදවමුන් ගොස් මදීනාගේ ඛස්රජ් වන් හයා ඔස් වන් හාගේ මීහුන් ඉස්ලාම් වේ ඉස්ලාම් දීනුගේ වේකන් හිඟාගින් ඉරු දිහ අහර වෙජේ අනස් ගිෆාන් රිවා කරවතේ ඉතුරු රසූල්ලා ගිෆාන් හදීස් කුරෙබියේ ගුරේෂ් වන් හාගේ මීහුන දෝබි ක්ලෝමි ඊමාන් කම් වෙතරේම වා කමකේ එමීහුන රුලි එරුමි කාෆර් කමෙ අබු හුරයිර ගිෆාන් කිවෙන් රිවා වියේ ඉතුරු රසූල්ලා ගිෆාන් හදීස් කුරෙබියේ මීස්තකුම් මනී ගුරේෂ් වන් හාගේ මීහුන තබා වෙගින්නේ මීස්තකුන් කුර ඉස්ලාමුන් එමීහුන්ගේ ඉස්ලාම්න තබා වෙගින් වේ මීස්තකුන් කුර කාෆරුන් එමීහුන්ගේ කාෆරුන තබා වෙගින් වේ අදි ඉතුරුක ඉග්ෆාන හදීස් කුරේවියේ අයිල්මු වෙරිකම් මනී කුරේෂ් වන් හාගේ මීහුන්ගේ කිබාගේ අදි ඉතුරුක ඉග්ෆාන හදීස් කුරේවියේ ඉමාම් වෙරිම් මනී කුරේෂ් වන් හාගේ මීහුන්ගේ තිරේනේ අදි ඉතුරුක ඉග්ෆාන හදීස් කුරේවියේ තබා මීහුන් කුරේෂ් වන් හාගේ මීහුන නොබෑබස් නොබුනාතේ ෆයි එමීහුන්ගේ අයිල්මු එරියා බිම්ගේ එතම් මිතන් අයිල්මුන් ෆුරාෆානේ حديث تفسير كروي بيكدم كروي جماعتي كي بيكدم بنو بيه مي علم وريكي امام شافعي كفانه مهم بنو بي جماعات كي تريغا امام احمد كفانه بيه ادي اتو رسول الله كفان حديث كروي بيه تيبا ميهم قريشون هاگ ميهم اسكراته اميهم كي مچت تيبا ميهم اسوينو گرناته ادي سلاما صلو اللي بي اتو رسول الله كفان حديث كروي بيه تيبا ميهم قريشون هاگ ميهم دوب كراته فاي اميهم دوب كرا ميها يم مارس كلاهنگ دوب يوڑيگم واحوته අදි ඉතුරුක ඉග්ෆාන හදීස් කුරේබියේ කුරේෂන් හාගේ මීහුන් බොඩාවෙන් උගන්නානේ නම එමීහුන මෑරස් කදාගේ හදරත් ගාහුරි මෑකම්ගේ වාහකයන් තිමන් කලි ඉග්ෆාන ඛබර් කුරේබීම හේ අදි ඉතුරුක ඉග්ෆාන හදීස් කුරේබියේ ඒ මිස්ත කුන්නේ හැම කරවරුන් කුරේෂන් හාගේ මීහුනි අමානත් ත්‍රිකම් ගාහුරි වෙදින්න එමීහුනා ඉදකොල් ෆතෑගෙන් ෆි මීහ කු හලාකු එතරේ වෙටි දාහුටේ මිෆදායින් කිම්ෆාර හදීස් කුරේබියේ අදි ඉතුරුක ඉග්ෆාන හදීස් කුරේබියේ කුරේෂන් හාගේ මීහුන් කුරෙන් හේවදෆා මීහුන්නි මිස්ත කුන් කුරේ හේව මීහුන්නේ ගුරේෂන් හාගේ මීහුන් කුරෙන් නොජෆා මීහුන්නේ මීස්තකුන් කුරෙන් නොජෆා මීහුන් කුරෙන් හේවදෆා මීහුන්නේ අදි ඉතුරුක ඉග්ෆාන හදීස් කුරේබියේ ගුරේෂන් හාගේ මීහුන්නේ අමුරු වෙලින ෆහේ මීස්තකුන් කුරේ හේව මීහුන් එ මීහුන්ගේ තෙරෙන් හේව මීහුන සබාවෙගින් වේ මීස්තකුන් කුරෙන් නොජෆා මීහුන් එ මීහුන් කුරෙන් නොජෆා මීහුන සබාව